ඔජිගින් සෙත්ක නේමෙත් අගේ දතරං නිමෙතාගේ මියා බරූය 101.3 FM YFM ගුලයි සජලයි.